0: අන්මිකඩි ගොන්මෙන් කුරියන් මිගෙන්දනී දිවේ යෙෆෙමොන් කොමෙදොයේ ගෙස හෙඳුණු මිගඩීග කුරිය ගෙන්දා එහුන් තෙරින්ගේ හොමු එහුන් තෙරින්ගේ හොමු මිෂෝයා එකීග මියදු බද්දල් කුරොම් මිදනී අරුන් ආශිදා ಮಿಯಾಯ್ ಸಾಬಾಣಿ ಕಾವೆ ಸಮ ಇತುರು ಬ್ಯಾವರೆ ಕವಾಹಕ ದಕ್ಕಾಲ ಹಂ ಬಸೆಕೆ ಮಿ ಕುರಣಿ ಶೋ ಕುರಿಯ ದಾಣ ಎಗಾರ್ ಗಿಡಿ ಪಯ ಹಮಿಯ ನನ್ನೋಟ್ ಕುರೆವೇನಿ ಪಿ ಎಸ್ ಎಂ ಎ ಐ ಡಿ ಎಫ್ ಎಂ ನೋದಿ ಹೇಕೆ ಮಿ ಪೇಜ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲ ಎರು ಮಿ ಕೊಳು ಗುಳಾಲ ಮಿ ಫರ್ ಗುಳಾಲ ಮನಿ ಮೂಸಯ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ಮೂಸ
1: ವಾಲೈಕುಂ ಸಲಾಂ
0: ಸುಬ್ಹಾನಲ್ಲ ಹೇಲ ಬಲ
1: ಹೇಲೆ ಮಿಉಳನಿ
0: ಹೇಲಾತ ತಿಯೋಳೆನಿ ಹಿಯನ್ನುವೇ ಅಡಕುಣ್ಣೆ
1: ಸಹಾ ದೆದ್ದೆನ್ ಆಸಿವಸೆ ಹದಸ್ ಕೋದಿ ಮಾಯಿಮ ಕಾಲವಾಗ ಬುನ ಕನ್ನುವಾನ
0: ಮಿಹಾರೆ ಬರಂಗಳು ಹಿಂಗೆ ಫೆಶೀರು ಹೀವಣಿ ಹಮ ಎಂದು ಮತಿಂಗ್
1: ನೂನೆ
0: ಡ್ಯೂಟಿಗ
1: ಡ್ಯೂಟಿಗ
0: ಡ್ಯೂಟಿ ಇದು ನಿಮನೀತ ಫೆಶೀತ ಮೇದಾ ಹಿಸಾಬುಗ ಎಹೆವಿ ಮೀ ರಶ್ಮಿ ಗಡಿ ತಿನೆ ಜಹಾಕಂ ಹೇರ್ತ ನಿಮೇನಿ
1: ದೆನ್ ಎಹೆಂದು
0: ಬದಲ್ವೆ ಮೀ ದೆನ್ ತಜ್ರಿಬಾ ಹೋದಂ ಕಮೆ ನೂನಿಯ ರಂಗಳು ಗೊಂಗ್ ಹೋದಂ ಕಮೆ ವರಗಿನ ರಿಸೋರ್ಟ್ ಬದಲ್ ಕುರೆದು ವಜೀಫಾ ಬದಲ್ ಕುರೆ ಏಕೆ ರಿಸೋರ್ಟ್ ತಕ ರಿಸೋರ್ಟ್ ಅಣೆ ರಿಸೋರ್ಟ್ ಎಗೋತ ಕಿತತ್ತಣ ಬದಲ್ ವೆಜ್ಜ ಹೇ ಮೂಸ ಫೆಶುನಿನ್ ಸುರೆ ಹಮ ತನಿ ಗತಿ ಒಳನಿ ಹೆವಿಮ ಕಮದಣಿ
1: ಅತಿ
0: ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ಗೆ ದಶುಂಗ್ ಎಹೆನ್ ರಿಸೋರ್ಟ್ ತಕದ್ದು ಎಗೋತ ಕಿತತ್ತಾಗ ವರ್ಕ್ ಕುರೆ ವಿಜ್ಜೆ ಎಮ ತಿ ರಿಸೋರ್ಟ್ ಫಿಯವ ಎಹೆಂಗ್ ಅದಿ ಹಮ ಎಹೆಂ ಎಮ್ಮೆ ತನಿಗ್ ವರ್ಕ್ ಕುರಿದ ಅಂಡ್ ಎಹೆನ್ ತನಕ ಬದಲ್ವಾ ಹಿವ್ವೇತ ಎಹೆನ್ ತಣೆ ಮೀ ಬಲಾಲ ಹಿವ್ವೇ ಹೆ ನೇ ಅಹನು ಆ ಮಿಗಡಿನೋಸ್ ಬುಣವೇಣ ಮಿಹೆನೆದ್ದೋ ಬೇಣು ವಿಯಸ್ ಏನೇನು ಅಮ್ಮ ಬೇಣು ನೋವಣಿದೋ ಆ ಬೈಫಾರ ದೆವರ ಮೀ ಸಳೀಯಕ ಬೇಣು ಮೆ ನೋವಾಣಿ ಕೊಮ್ಮೆ ಬದಲು ವಾಕಶೆದ್ದೋ ಕೀನೆ ವಿ ಹಾದ ದೋಸ್ ಕೊಲ್ಲಾಹತಿ ಗುಳಾಲಿ
1: ನೋನೇ ಮಿ ದೇತ್ತಕುನ್ ಸಮ ಗೂಳಿ ದೆಂಗ ಆಶಿನಿ ಇನ್ನನಿದೋ
0: ಆಶಿದಾ ಇನ್ನ ಆಶಿದಾ ಇನ್ನ ಗಡಿಗ ನುಗುಳ ನಿಹೆಂಬುಣಿ
1: ಸಮಾಯ
0: ಸಮಾ ಇನ್ನ ಗಡಿಗೆ ತಿ ಕುರಣಿ ನೋಟು ಎಹೆಂ ವೀಮ ವಾಣಿ ಹೆಣ್ಣು ಎಂಗಿಗೆನೆ ನೋ ಮೆದು
1: ತಿಕ್ಕೊಲ್ಲಿದ್ದು
0: ಎಹೆಂ ವಿಮ ಅಡೆಣ್ಣ ಕೇನದ್ದಂತಿ ಮೀ ಹಮ ಹುಸ್ವಗತ್ ಕೊಳ್ಳಲಿ ಬೇರ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲ ನೀತತಿ ರಂಗಳೆ ಹಂದಾಮ ವಾತಿ ತಕುರಾಣಿ
1: ಎಂತ
0: ಎಹಿಮ ರಿಸೋರ್ಟ್ ಮೀ ಮೀಹುಂ ಉಳೆ ದೋಸ್ಕೊಳ್ಳೆಮಿದ
1: ಸಾಟರ್ಡೇ ದಿನ ಅಮ್ಕೊ ಹಮ ವಾರ ಬಿಸಿ
0: ವಾ ಓ ಏಕಿ ವೆಗೆ ಸಾಟರ್ಡೇ ಬಿಸಿ ವನ್
1: ಏಕ ವೀಕ್ಲಿ ರೋಟೇಟ್ ವಾನು
0: ಕೊಂ ಕಮೆತ್ತಿ ಬುಣಿ ಡ್ಯೂಟೀಸ್ ತ
1: ಮೀಹು
0: ಆ ತಿಬುಣಿ ಗೆಸ್ಟ್ ಹುಂ ಆ ಓಕೆ ಓಕೆ ಆಮು ಕೊಂ ಹಫ್ತಾ ಕೊಲ್ಲಾಫ ದಾಮಿ ಹುಂ ತಗಿ ನೈ
1: ಆ
0: ಕಿ ಹಾ ದೋಹ ಕಮಿ ಬೇರುಂ ಅಣ್ಣ ಮೀಹುಂ ಗಿನಾಂ ಅಣ್ಣನಿ
1: ಮಿಹಾ ಸೆಬೋಡ 3 ವೀಕ್ಸ್ ಅಂಗಸ್ತೆ ಮೀಹು
0: ತಿಂಗ್ ಹಫ್ತಾ ವಂದೆ ಫೋಹಿ ವೇತೆ ಮಿ ಹೊಂದೆ ಫೋಹಿ ವೇಕೆ ದಾಂಬಿ ಮೊಹಮ್ಮದೇರೆ ಫೋಣಿದ ಏ ಮಿಹಾರ್ದೆನ್ ಟಿಕ್ಟಾಕ್ ಹೆಚ್ಚೆ ಫೆಣೆ ದೆ ಇಕಲ ಮೀ ರಾಜ್ಯ ಅಣ್ಣ ಬಯ ಮೀ ಹು ವೆಸೆಕ ರಿವ್ಯೂ ರಾಜ್ಯ ರಿವ್ಯೂ ಕೊಫ ಹುರೇತಾದೆಂದು ಮೀ ರಿಸೋರ್ಟ್ ಹೋಗದೆ ಉಣ್ಣಾಣಿ ಬೊಡ ಹಮ ಮೀ ಕುಳಿವರಕ ಉಣ್ಣಾಣಿ ದೆ ಬೂದುಗೆ ಕುಳಿವರತ ಇತರು ಕಮೆಂಟ್ ನೋಡ್ನಾಣು
1: නාම හාවර ගෙනකුලිවද ඔපෝල සුරේත වලි පොද සුරේත
0: ආ ඒකහලකන් කවුන් නමේ මිසලකන්
1: මේ කම් සුන්නම්
0: ආ දෙංගා බලාලම් බේනු මාලතන් තම් බලාලම් බේනු වා මියුනේ ෆුරසත සුන්නන් කියා හිසාබෙ තිමාල ඇතොල්ත
1: ආ මිත කෑරි හනු
0: අවර ගින මේ හොන් ආදේත මාලෙ මෙබුනේ බලාලම් දේත
1: දෙං මාලින් ගොතෙන් නේගේ
0: හ්ම්
1: අනේහෙන් හමාදේත
0: හ්ම් ඕකේ එහෙම මූසා හිඟල කොල්ලෙ ගෙනස් තේන්වි
1: නාවේ බස් නේගේ
0: ලාවෙන් ගේනේ නු මූසේ දෙ ලවණෙන් ගෙන්නු දාන්නු අනේගේ ෆකන්නේ මේ සෝංග ජහලා ඩොට්ටක ජහපොති වෙස් දෝ
1: එජේ ෆස් ෆස් නම්බර් හැම ගුණ එතන
0: ඒ
1: පස්ස අකුර හැම කුරන්
0: ජේ ඕ එහෙම ගෙන් එහෙම තවනි එහෙම ඩොට් ජහ කොමෙස ච ජහන් ජේ හේති වේදෝ හ්ම්
1: ඉංගා ආවරපන් ගානේ ලෝ ජහදම
0: ආවරපන් ගේ আদি කුරීගේ ආවරපන් ගේ දවතන් හුරීගේ
1: ඉංගේ එහෙම දිම එහෙම කුරු
0: ආ තේරා මේරා රිෂ්ඨා
1: හා
0: හාස කොං කුජක
1: හාස කොං අඩෝ හකු දෙන් දෙ මිය අදලෙන් එබත් උලේ ගෝති කුදින් කො ෆැමිලි කුදින් කොල පීකනේ ගොස් කේ මනු ලෑ හැම මම හොන හාස් කොල්ලාන මනු
0: දා හාස් නු කුරච්චේ හාස් කොල්ලාණින්ගේ
1: ඒ ආවා කියන් හදවා
0: අයි මරීති කො කියා
1: සාහව මොක මස්සජ ස්ථානේ හෙන් කියුනේ
0: එහෙන් තා රංගල මස්සලේ හවයි ජෙස්සි
1: හාස් කො එම්එන් ආසියා එස්එම් ටීම් මා ෆැමිලි එම්එන් දෙමිග ඩිග මූද ගොස්තිවි පීකනේ ගොස්තිවි කුදින් කොල
0: ආ ඕකේ එහෙම වි මලව ගෙනස්තේ මේ ෆිල්ම් බලන්ත තියුලනේ
1: දේවන බෑ සෙවන රස බලාරි මේ
0: කී කමුද
1: එවන බෑ බෙලියස් දේවන බෑ නිකුති මහෙමු දැන් රංගල
0: ෆුරතම බෙලි කොම්බේ
1: ඔතන බෙලි දෙහස් හැවන හරි මේ
0: ආ ෆුරතම බෑ හැමදම්
1: ආ
0: ඕකේ එහෙම තේරා මේරා රිෂ්ඨා ගෙනස්තේන ගේ වකියලාන
1: වකියලාන
0: බයි

0: ගුණඥාම වාණී කළ දියුම පහුගන්න ඒ පහුගන්න ලාකනේති. එ හෝදන් ෙන්න මන්දර පානක තිබන ටීවන් ෙනුම පහුග දෙන්න යන්න මන්දරන් ගන්න ලවකන්නගේ තීලවයක බොල
1: ල.

0: නොන ශෝග ශෝයක් ගොස්සා
1: ශෝයක් ගොස්සේ නොමී අනේ වාණීයා ක්‍රිෂ්යා දෙමිහුන්ගේ හිතුග එකක් වණකක ખાસ ජාගේ දෙවිෆ දෙමිහුන්නවිස එකක්න් ඉහුසාස් වාහිසා
0: සාපුන් ගන්න ලවද
1: ඕකේ දෙන් අද ලවෙන්ගේ අනේ රීත් ලව මේකෙන්ද මර එක ලවද කිපුණා හෙල් පහරේ ගණන්නේ ඉංගේ දානම ඉංගේ මිසෝ අද ලව ඉබ්බලා නේගේ ෆිල්ම් ගේ දෙමි ලවන්නේ

0: ඒයින් කෑ උළුම ගිනගුණ මේවාත වේ.
1: ඉන්නල් මුජරිමීන ෆී අදාබි ජහන්නම ඛාලිදූන්.
0: හමකෂවරුන් කුව්වෙරින් නරකෑගේ අජාබුගා අබද දෙමිති බේනති.
1: لا يفتر عنهم وهم فيه مبلسون.
0: ايورنگ كيباي اي عذاب لوين نكروانته ادي ايورنگ اكمغا تيبي هوشي اوميدو كندفاي.

0: එවරෙන් ගොවානෙතෙ ඒ මාලිකුගේ ෆානේ තිමම්මෙන් මරු ගෙන්ඩෙවුමක් කලේගේ ෆානුගේ වෙරි රැස්කලාන්ගේ හදුරත දන්නවා දෙවාශ. එ කලේගේ ෆානු විදාළවානෙතෙ හමකශවරුම් තියබෑ මීහුන්නේ අජාබුගා දෙමිතිබේනේ බයකි.
1: දිවෙහිFM දිවෙහින් නායකු නොමදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: කොම්ම හප්තාය කිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ කුමත්තා දෙක් බෙත්තා බෙත්තා.

0: අදි මරුගන්නවනී වෙස් හම එකලාන්ගේ. ඒ තියබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ අදි තියබෑමීහුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාන්ගේ.
1: බල්හුම් ෆීෂක්කීයල්ලබූන්
0: අධි කියත එවරෙන් ශක්කු කමෙක්ගා කුළෙකුල තිබේ.

තිමන් රස්කලාන්ගේ කුඩ හිඳු කොළකන් අජාබු ෆිල්ලවා හුසීමෙ හමකශවරුන් තිය බෑ මීහුන්නේ කාෆිරුකමන් එඹුරි අන්නානේ බයිකේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගෙ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාගුත කායකු

නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග. තී එහුන්තරින්ගේ එම්මේ මග්බුල් ෆන්නානුන්ගේ ලවත ඇඟිනි කිහවරක. ඒ ෆන්නානුන්ගේ මවුදුමාත ඇඟිනි කිහවරක.

මේ බෝ වාරග තුූෆන් ඇමදෙන් තුූෆාන් කනුන් තොවානේ විශනාල වලක්ක දුහ මේ දෙවරම ස්ලෝබීක කන්ත ගඩක ඔල පෙවලේ මියදු මිහිසා ෑම අද වාරය වෙහිගතීම දිංහෙයේ දෙරක්කුරම් හිවුන් වානුහ මි පද ශසාය දේකශය දෙම් මියන්නනී ලෝමරාලා අබදු හුන්නම් වී භාවේ රෝෂක්ක අදිරු කුරුවණි භාවේ එනමි රෝෂංකමක එන ලිා උපාවිරිකම මෙවුතු මානකුරක මිලෝබීගේ හයාතුක එන ලිබුණු අලිකන් නුවත උජාලයක නුනේ හිංහමජෝ එකං අම්ය මේ අඳිර කුරුවනයේ දෙමස්තිවන හන්නම් විහෙක්කෙක්කෝගේ එනමස්ම වේන් ලිබෙන් පෙශීම ගුණාන වාහක දෙ මීනමැති කොස්කුරි වාහක ම කොස්කොප්ියේ හෝද දිංහා උපා ෆුඩු කොල්ලිය විශ්නාල් වලාශය ඒන මිකන් කුරා කොප්වා මිදියයි දියගොයින් ඒ වේනුම් එන මිසිපකුරපණ එම එගොත බලාදරගු වර ඔඩු වේන දීප දිය වාහක තූපාන ගෙන වාහක මැති සිපකුරදී අල්ගොන්න මී ලෙමරිකම් බලාර ගොන්න හම ආදය හිලාප එමනුන්තක මේගේ බොරි ලෙමරිකන් හැ කාරිල්ලාප ලෆුසා අඩා මහරජ බෑර් එමනුන්තවූ ගෙබුරි වරල්ලුයි කියවන්තක එනස් බයිල් ලෆුසි කිව්වා පෙහරි අලාහ කුරබෑගේ දෙන් එහෙන් එහදදා පෙහුරි දෙම විදාළුවෙන් ලවවිරිකම මීති පත්තම් වේගේ එහන්නමස් මී ගෙනස්වූර කියයාලා කුරවාපුරු මසික්කත්තකේබ පෙනෙ ඒ ආ ලෆුස්තකේස් මීතර පත්තෑගෙන් බේනු කරවා.

0: 商演。
1: මී අබ්දුල්ලෝ නාශිෆ් තාති ජෝෂා ෆෝරියාක අඩෝස්සෝමුන්තිය ගෙන්තවනි දිවෙහි FM.

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: එම්ෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා

0: ධ්වනිය වස් විදවාදම නුවදිහ එකෙන් මෙගහර්ස් දිවෙහි FM ටියුන් කොන්දම්.
1: රීත් අපතු වෙස් රීත්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: ලෝබි ලෝබිින්.